අම්මට අපි වෙල්ලේලවෙන් දෙකත් සල්ලමට සරයාන අත්තත්තාව ඉලගේ ලෞට විට්ටවට සක්සෝගයා නාශ නිලාවත් සෝක නමන වූමේ පිවල්ලේ තයනෙක් පටන් සිලලර ගුන්නාවම සිලලරගයා නෑබලුණු ටමානකි වල්ලම අම්මාකචන් මෙනික් සංනාට අම්මාලු තලු තුංගසුලාෝමිගිත්සි දෙසයක්සමෙන්.